0: ශනිදා සාදය ආරම්භ කරමින් මහින්ද දිසානායක දිල්ගණ එලියූ ගීතය සංගීතවත් කර ගායනා කළේ ඉන්දික ලියනගේ. අපවට කොයිතරම් පිරිසක් එකතු වෙලා හිටියත් අපේ හිතවතුන් හැටියට යහළුවන් හැටියට කොයිතරම් පිරිසක් අප වටා හිටියත් ඔබේ වටිනාකම අපේ වටිනාකම තේරුම් අරන් ඉන්නේ ඒ අය අතරින් කීයෙන් කී දෙනෙක්ද? වටිනාකම් නොතේරෙන මිනිසුන් ළඟ රැඳෙන්න එපා කියලා කතාවක් තියෙනවා. කෙනෙකුට ඔබේ වටිනාකම තේරුම් ගන්නට බැරි නම් තවදුරටත් ඔවුන් ළඟ රැඳීමේ තේරුමක් නැහැ. මේ ගැන කියවෙන විවිධ කතන්දර තියෙනවා. උපමා කතන්දර, ලියවුණු කතන්දර. මේ වගේ පුංචි කතන්දරයක් මං ඉක්මනින් මතක් කරගෙන යන්නම්. අර තාත්තා කෙනෙක් පුතෙකුට දෙනවලු බොහොම පැරණි ෆෝක්ස්වැගන් කාර් එකක්. ඉතා පැරණි වටිනාකමක් තියෙන. දීලා කියනවලු පුතා, පුතා කැමති විදිහකට මේ වාහනය විකුණ ගන්න. පුතා යනවා මේ වාහනේ අරගෙන පරණ බඩු පරණ යකඩ විකුණන තැනකට. ඔවුන් කියනවා, අයියෝ මේ කාර් එක නම් පොඩ්ඩක්වත් වටින්නේ නැහැ, යකඩ වලට තමයි ගන්නට වෙන්නේ. ඕන රුපියල් 10,000ක් දෙන්නට පුළුවන්. පුතා ඇවිත් තාත්තට කියනවා. ඊළඟට තාත්තා කියනවා, හොඳයි වාහන විකුණන තැනකට ගිහිල්ලා අහලා බලන්න මේක ගැන. පුතා යනවා වාහනයත් අරගෙන වාහන විකුණන තැනකට. එතෙන්දි ලැබෙන්නේ මේ වගේ උත්තරයක්. මේක හොඳ කාර් එකක්, මේකට මිලක් ගන්නට පුළුවන්, ඕනේ නම් රුපියල් 100,000ක් දෙන්නට පුළුවන්. පුතා ආපහු ඇවිල්ලා තාත්තට මේ කතාව කියනවා. තාත්තා කියනවා, හොඳයි දැන් ඔබ තැන් දෙකකට ගියා, මේ තැනටත් ගිහිල්ලා බලන්න. පරණ වාහන එකතු කරන කෙනෙක් ළඟට මේ වාහනේ අරන් යන්න. පුතා වාහනය පරණ වාහන එකතු කරන කෙනෙක් ළඟට යනවා. මේ වාහනය දැක්ක ගමන් අර වාහන එකතු කරන්නාගේ මූණේ මලක් පිපුණ වගේ පිබිදෙනවා. ඔහු කියනවා, මේක හරි වටින වාහනයක් නේ. මේ වාහනයේ වර්ගය හොයා ගන්නටත් නෑ දැන්. මං කැමති මේ වාහනේ මිලට ගන්න. හොඳයි, ඔබ කීයක් දෙනවද? පුතා අහනවා. මම මේ වාහනයට ඔබට 175,000 දෙන්නම්. මේ වාහනේ මට දෙන්න. පුතා ගෙදර ඇවිත් තාත්තට මේ කතාව කියනවා. එතකොට තාත්තා දෙන උත්තරය තමයි, පුතේ යමක වටිනාකම එක එක අයට දැනෙන්නේ එක එක විදිහට. ඒ වගේ තමයි ජීවිතේ. ඔබේ වටිනාකමත් එක එක මිනිස්සුන්ට දැනෙන්නේ එක එක විදිහට, එක එක මට්ටමට. ඔවුන් විශ්වාස කරන දේවල් අනුව, ඔවුන්ගේ බුද්ධි මට්ටම් අනුව, ඔවුන් අගය කරන දේවල් අනුව තමයි වටිනාකම තීරණය වෙන්නේ. ඒ ගැන හිතන්න. ජීවිතයේ ඔබේ වටිනාකම නොතේරෙන මිනිසුන් ළඟ නොරැඳී ඉන්නට, නොගැවසී ඉන්නට උත්සාහ කරන්න. හිතේ සතුට රඳව ගන්නට පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒක. හැම විටම ඔබේ වටිනාකම තේරුම් ගත්ත මිනිසු ළඟ රැඳෙන්න.
1: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: සිංහල භාෂාව ලෝකයේ එක් කුඩා රටක කුඩා පිරිසක් පමණක් භාවිතා කරන අතිශයින් නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරනවා. ඉතින් ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්ද කියලා කරුණු විමසන්න තමයි අද මගේ සටහනේ ඉඩ වෙන් වෙන්නේ. ලෝකයේ භාෂා 7000ක් පමණ තිබෙනවා. මව් භාෂා ලෙස ඒවා භාවිතා කරන ජනසංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැසූ විට චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙන්ගාලි ආදී වශයෙන් සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වැනි ස්ථානය. සිංහල භාෂාව මව් භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙනවා. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සංසන්දනය කරන කල්හි එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයක් වෙනවා. Google සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතුරින් ප්‍රමුඛ භාෂා 109කට පමණයි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වෙනවා. සිංහල යනු චීන, හීබ්‍රු, තෙමල, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිව භාෂාවන් අතරට අයත් වෙන භාෂාවක්. පැරණි බව පමණක් නෙවෙයි, එය අඛණ්ඩව පරිණාමණය වෙන සජීවී භාෂාවක්. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවක්. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණත් සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරු වී නැහැ. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වුණා. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබෙනවා. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝමයක් හමු වෙනවා. භාෂාවේ සියුම්තම ස්පීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාමත්ම දියුණු භාෂාවකින් පමණයි. දැනට හමු වෙන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවත් ඒව වසර 1300කට වඩා පැරණි. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහි කළ භාෂාවක් ලෙස දකුණු ආසියාවෙම තිබෙන්නේ සංස්කෘත භාෂාව පමණයි. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයක්. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවක් නැහැ. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ, ඔස්ට්‍රියා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිතා කරනුයේ ලතින් අක්ෂර. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්. සංස්කෘත, හින්දි ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිතා කරනවා. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස භාෂාවක් නම් නෙමෙයි. ඈ සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඈකාරකීය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසින්. බොහෝ භාෂාවල ඈ ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර ඇතැම් භාෂාවල ඈ සහ ඈ යන ශබ්ද පවා ඇතුළත් වෙන්නේ නැහැ. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළයි. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍ය වැනි කෘති දෙස බැලුවත් ඒ බව පැහැදිලිව පෙනෙනවා. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතු වෙනවා. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැහැ. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවක්. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයක්. කුඩා දරුවන්ට තිබෙන සිංහල නම් දෙස බැලීමෙන් වුවත් මේ බව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉංග්‍රීසි බසින් දරුවන්ට තිබෙන නම් වසර 100 අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැහැ. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවක්. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයක්. කුඩා දරුවන්ට තිබෙන සිංහල නම් දෙස බැලීමෙන් වුවත් මේ බව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉංග්‍රීසි බසින් දරුවන්ට තිබෙන නම් වසර 100

0: වෙනවා. යටත් උචිතවාදයේ බලපෑම සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබෙනවා. තුර්කි භාෂාව, පිලිපීනයේ ටගලොග්, වියට්නාමේ චූනෝම්, ඉන්දියාවේ මුද්දා ආදි භාෂා රාශියක් මේ වන විට තම අක්ෂරමාලා වෙනුවට ලතින් අක්ෂර භාවිතා කරනවා. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා. එවැනි සුන්දර භාෂාවක හිමිකරුවන් වීම ගැන අපිට අපි පිළිබඳවම ආඩම්බර වීමට පුළුවන්.
1: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය.

0: ශනිදා සාදය වෙනුවෙන් ඒ ගීතය ගායනා කළේ නිමේෂා ගමගේ.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට උපට
2: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
3: කාලේ කොතරම් නපුරුද සොඳුරිය, කාලේ කොච්චර වෙනස්කම් ජීවිතය අපේ වෙනවද? අපි මේ කාලය ගැන හිතුවොත් කාලයට ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන්. රටක, සමාජයක, පවුලක ඕනෑම තැනක කාලය නිසා විශාල වෙනස්කම් ඇති වෙන බව අපි දන්නවා. පුංචි වයසේ ඉන්න කෙනෙක් මහලු වයසට යන්නෙත් මේ කාලේ බලපෑමෙන් කියලා දන්නවා. ඒ කොහොම වුණත් මේ ගීතයේදී නම් කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි, එහෙම වෙනස් වීමක් ගැන නෙවෙයි. ආදරය හා බැඳුණු ආදරණීය මිහිරි මතකයන්, ආදරයේ කළ කාලයේ නිසා ජීවිතෙන් ඈත් වෙලා යන අරුමය ගැන කියන, මේ කාලය නිසා ජීවිතෙන් ඈත් වෙලා යන අරුමය ගැන කියන ගීතයක් තමයි කාලය කොතරම් නපුරුද සොඳුරිය කියන මේ ගීතේ. ගායනා කරන්න විශාල දම්රසිරි පිරිස්, එතුමා පදරචනයේ මහාචාර්ය සමන්ත හේරත්, ඒ වගේම තමයි සංගීත සංයෝජනය කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාසයන්. ගීතය ආරම්භ කරන මෙහිම සොඳුරිය, කාලයේ කොතරම් නපුරුද සොඳුරිය, දිවිහිමියෙන් කඳුලැල් පුරවාගෙන රැකගත් තාලේ උදුරාගෙන ගිය කාලයේ කොතරම් නපුරුද සොඳුරිය. වෙලාවකට නම් කාලේ හොඳයි, ඒත් මේ ගීතයේදී කාලය ගැන කියන්නේ ඒ නපුරුයි කියලා. ආදරයෙන් බැඳුණු, ඉතා අමාරුවෙන් ගොඩ නැගුණු සෙනෙහසක් පවා යටපත් කරන්න, අමතක කරලා දාන්න, හිතින් දිය කරලා දාන්න, සම්පූර්ණයෙන් අමතක කරන්න කාලය අද නපුරු වෙලා මේ ගීතයේදී. විරහව, වේදනාව, ආදරය අමතක කරන්න මේ කාලය හොඳම දිව ඔසුවක් වෙලා තියෙනවා. එහෙම නැත්තම් පුළුවන්කම ඇති වෙලා තියෙනවා. පෙරුම් පුරා දුකසේ ගලපාගත් කවිය ඔබම මේ නැලවුණු යුගයක, හද ඇඳි ඔබිරුව සිහිනකවත් නැතේරුව කොතරම් මිහිරිද සොඳුරිය. කාලයක මේ ආදරය ඇති වුණේ හරිම දුෂ්කරතා මත. මේ දෙපළගේ මේ ආදරවන්තයාගේ හිතේ තිබුණු එකම ඒ කාලයේ ඇගේම රූපයයි. ඒ ආදරයට දැන් කාලයක් ගිහිල්ලා, එදා තමාගේ එකම ආදරේ එකම රුව හිතේ ඇඳිලා තිබිච්ච අද හීනකවත් නැහැ. මේක තමයි කාලයේ කරන එකම අරුමය. ඒ මිහිරි මතකවල ජීවත් වුණු ඒ ආදරය අදහලකවත් නැහැ. මේක තමයි ස්වභාවය. ලොවට හොරා විලිලා බිහි කරගත් වසන්තයේ සඳ මියදුණු දවසක බෙදා හදාගත් දුකවත් අද නැති ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය. මේකයි අහන්නේ අන්තිමට. ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය, කොච්චර මිහිරි මතකයක් තිබුණත් ඒ දුක සැපේදා බෙදාගත්තත් වසන්තයේ සඳ මියදිලා ගියපු දවසක දෙන්නා වෙන් වුණත් ලොවට හොරා මේ ආදරය කළත් අවසානයේ ඇත්තටම කාලයාගේ ඇවෑමෙන් මේ ඔක්කෝම විසඳිලා මේවා අමතක වෙලා යනවා. ලෝකයටත් හොරින් මේ ආදරේ තිබුණේ. ඒ වුණත් කාලයේදී මේ ආදරේ වසන්තයේ විරහකවක් බවට පත් වෙනවා. විරහව ආදරේ කරන දෙපළකට, ආදරණීය ආදරවන්තයෙකුට, ආදරවන්තයෙකුට වේදනාව, දුක විඳවීම, මේ ඔක්කොම ජීවිතයේ සතුට, දුක, මේ ඔක්කොම ඔවුන්ට එකතු වෙන්න අවස්ථාවක් නොවෙන්න ඇති. ඒ සමාජ හේතු, පවුල් හේතු මේවට බලපාන ඇති කාලේ. ඒ දෙන්නට එකතු වෙන්න බැරි වෙන්න ඇති ඕනෑම මිහිරි මතකයක්. නමුත් ඔවුන්ට ඉතුරු වෙලා තිබුණ මිහිරි මතක, ඒ මතක පවා කාලේ විසින් අතුගාලා දාලා ගිහිල්ලා, ඒ මිහිරි මතකයවත් අඩුම තරමින් ඇගේ රූපයවත් දැන් කීනකවත් නැහැ. කාලයක් කරපු එකම අරුමය, වෙනස් වීම, මේක තමයි ලෝකේ ස්වභාවය.

0: ரசு முசு சினிமாவு சினே மாயா மாயா மாயா
1: පුවත්පතක පළවන කෙටි කතාවක හෝ නවකතාවක සහ චිත්‍ර කතාවක ඇති වෙනස කුමක්ද කියලා මම ඇහුවොත් ඔබගෙන් ඔබගත් කටරම කියාවේ කෙටි කතාවේ හෝ නවකතාවේ අකුරු තියෙන්නේ චිත්‍ර කතාවේ අකුරු ඒ කියන්නේ දෙබස් වගේම චිත්‍රස් තියෙනවා ඒකයි වෙනස කියලා ඔබ හරි රසවින්දනයේ පැත්තෙන් කල්පනා කරොත් එක එක්කෙනාට එකිනෙකට වෙනස් මත තියෙන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙටි කතාවක් හෝ නවකතාවක් කියවනකොට තමා හිතේම වවා ගන්නවා කතාවට අදාළ රූප පෙළ. ඒ රූප පෙළ පසුබිමින් තබාගෙන කතාව කියවනකොට තමන්ගේ මනසේ තමන්ටම ආවේණික වුණු චිත්‍රපටයක් වැනි දෙයක් මනසින් දැක තෘප්තිමත් භාවයට පත් වෙන්න පුළුවන් කියලා. ඒකට මමත් එකඟ වෙනවා. නමුත් කතාව ගෙතී ඇත්තේ අපි කිසි දිනක දැක නැති වටපිටාවක් හෝ කිසි දිනක අසා නැති සිද්ධියක් හෝ කිසිදා නොදුටු චරිත කිහිපයක් ගැන නම් අපේ සිත්වල මැවෙන රූප පෙළේ ගලා යෑමට සීමාවන් පවතීවි. ඒ සීමාවන් අභිබවා යෑමට රූ සටහන් බොහෝ උපකාර වෙනවා. නිදර්ශන චිත්‍ර කලාව එහෙම නැත්නම් ඉලස්ට්‍රේෂන්ස් දෘශ්‍ය හෝ සංකල්පීය කෘතියක් හෝ තොරතුරක් පැහැදිලි කිරීමට විස්තර කිරීමට හෝ සැරසීමට ගන්නා උපක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ. චිත්‍රකතා ගැන කතා කරනකොට මට නිතරම මතකයට එන්නේ 50 දශකයේ ටයිම් සමාගමට අයත් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වූ චිත්‍රකතා කීපයක්. ඒ අතර හොර හවුල, මහේනේ රීරියකා, බිලි පූජාව සහ ලන්දේසි හටන වැනි චිත්‍රකතා මට මෙන්ම එකල පුවත්පත් කියවූ පාඨකයින්ටත් තවමත් මතක ඇති. ඒ චිත්‍රකතා සියල්ල අඳිනු ලැබුවේ ලංකාවේ එකල ඉහළින්ම වැජබුණු දක්ෂ ගායකයෙක්, තනු නිර්මාපකයෙක්, චිත්‍ර ශිල්පියෙක් මෙන්ම චිත්‍ර ගුරුවරයෙක් වූ සුසිල් ප්‍රේමරත්නයන්. මා කලින් ප්‍රකාශ කළ චිත්‍රකතා අතරින් ලන්දේසි හටනට කතාව ලිව්වේ ධර්මශ්‍රී කල්දේරා. එතුමාගේ නම මතක් වෙනකොට එතුමා අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට කීපයක් සිහියට එනවා. සීතල වතුර, මීමැස්සෝ, රන් නොන්චිල්ලා, දීපාංජලි, මුවන් පැලස්ස ඉන් සමහර. නමුත් අද මා ඔබට පවසන් යන්නේ ධර්මශ්‍රී කල්දේරා මහතා අධ්‍යක්ෂණය කළ වෙනත් චිත්‍රපටයක් ගැන. මෙය අපේ සිංහල කතානාද සිනමාවලියේ අංක 298 අංකයේ හිමි චිත්‍රපටයයි. 1975 මාර්තු 21 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කළා. ගාමිණී ෆොන්සේකා සහ ශ්‍රියානි අමරසේන ප්‍රධාන භූමිකා දෙක වෙනුවෙන් රංගනය මුසු කළ මේ චිත්‍රපටය රත්තරන් අම්මා.

1967 එම් ක්‍රිෂ්ණර් නයිර් මලයාලම් භාෂාවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. කොචින් එක්ස්ප්‍රස් ඒ චිත්‍රපටයේ නම. එම චිත්‍රපටයම කන්නඩ භාෂාවෙන් බැංගලෝර් මේල් යනුවෙන්ද, තෙලුගු බසින් සර්කා එක්ස්ප්‍රස් නමිනුත්, දෙමළ බසින් නීලගිරි එක්ස්ප්‍රස් නමිනුත්, හින්දි බසින් ද ට්‍රේන් නමිනුත් ප්‍රතිනිර්මාණය කර ප්‍රදර්ශනය කළා. ද ට්‍රේන් චිත්‍රපටයේ ආ ගීතයක් මේ. ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කර්.

ගීත සියල්ල රචනා කළේ කරුණරත්න අබේසේකරයන්. ගීත ගායනා කළේ ලතා වල්පොළ, එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සහ එම්.එස්. ප්‍රනන්දු. අද රසමුසු සිනමාව සිනමා යාංගය මේ ගීතයත් සමගින් නිමා වෙනවා. මේ ගීතයටත් සෝමපාල මාස්ටර් යොදාගත්තේ හින්දි ගීතයක තනුවක්මයි. 1969 ජූලි 25 වෙනිදා ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ බ්‍රිජ් සාධනා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම යකීන්. ඒ චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගායනා කළ ගීයක්.

ගීතය තනුවයි මේ ගීතයට සෝමපාල මාස්ටර් යොදාගත්තේ. ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල. ඉතින් මතු දිනක තවත් මෙවැනිම සිනමා නිර්මාණයක් ගැන කතා කිරීමට අපි එක්වෙමු. අද ඒ ඓතිහාසික සිනේ චාරිකාවට ඔබව රැගෙන ගිය මම රෝහණ කරුණාරත්න.

ශක්තිමත් වන්න. ඒ නමුත් නපුරු නොවන්න. කරුණාවන්ත වන්න. නමුත් දුර්වල නොවන්න. නිර්භීත වන්න. නමුත් පිරිහැර නොකරන්න. අනතිමානී වන්න. නමුත් නිවට නොවන්න. අභිමානවත් වන්න. නමුත් අහංකාර නොවන්න.

කරුණාරත්න අබේසේකර ලියා සරත් දසනායක සංගීතවත් කර එම්.එස්. ප්‍රනාන්දු ගායනා කළ ගීතයක් අද අපි ඔබ ගැයූ ගීතයේ යටතේ තෝරාගත්තා. මේ ගීතය ඔබ වෙනුවෙන් අද ගායනා කරන්නේ දයා ප්‍රනාන්දු.

0: මෙල්බර්න් නගරය කියන්නේ දක්ෂයන් පිරුණු නගරයක්. අපේ ශ්‍රී ලාංකික සමාජය මෙල්බර්නේ දක්ෂයන්ගෙන් පිරී ගිය තැන. එවැනි සමාජයක ජීවත් වෙන්නට ලැබිච්ච එකත් එක අතකින් අපේ වාසනාවක් කියලා මට හිතෙනවා. ගායක ගායිකාවන්, සංගීතඥයන්, චිත්‍ර ශිල්පීන් පමණක් නෙමෙයි නර්තන ශිල්පීන් මේ ආදී එකී නොකී සෑම කලා අංශයකම දක්ෂතා දක්වන පුද්ගලයන් අප අතරින්. ඔවුන් පිළිබඳව නිසි අගැයීමක් පෙරනවද කියන කාරණය නම් හැම විටම ප්‍රශ්නාර්ථයක් එක්කවර වෙන ප්‍රශ්නයක්. ඔවුන් පිළිබඳව අපි කතා කරනවා මදිද කියලත් වෙලාවකට හිතෙනවා. ඉතින් හැකි සෑම දෙනාම හැකි සෑම විටම මේ දක්ෂයන් අගය කරන්නට පුරුදු වෙන්නට ඕනේ, උත්සාහ කරන්නට ඕනේ. විවිධ මාධ්‍ය තිබෙනවා මෙල්බර්න් නගරේ. මේ මාධ්‍යවලින් කොයිතරම් දුරට මේ දක්ෂ පුද්ගලයන් ගැන, මේ දක්ෂ කලාකරුවන් ගැන අපි කතා කරනවද? අපිම හිතා බලන්නට ඕනේ දෙයක්, අපිම හදා ගන්නට ඕනේ දෙයක්. අප අතරේ ඉන්න දක්ෂයන් ගැන අපි කතා කරමු. අප අතරේ ඉන්න දක්ෂයන්ගේ දක්ෂතා අපි අගය කරමු. ඒ දිහා නොදැක්කා වගේ ඉන්නේ නැතුව හරියට ඒ දිහා බලලා ඔවුන් අගය කරන්නට ඉදිරිපත් වෙමු. මොකද මෙල්බර්න් නගරයේ මාධ්‍යවල ඉන්න අය හැටියට ඒක අපේ යුතුකමක් කියලා මම හිතෙනවා. ඒ යුතුකම නොපිරිහෙලා ඉටු කරන්නට අපි සැදී පැහැදී ඉන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඉතින් ඉදිරියේදීවත් අපි උත්සාහ කරමු මේ දක්ෂයන් හැම මාධ්‍යයක් තුළින්ම ඉදිරියට ගේන්නට, ඔවුන්ගේ තොරතුරු සමාජයට මුදා හරින්නට, ඔවුන් ගැන කතා කරන්නට, සමාජය පොළඹවන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ උත්සාහය අතාරින්නට පුළුවන් උත්සාහයක් නෙවෙයි. ඒ උත්සාහය නොකඩවා පවත්වාගෙන යා යුතු උත්සාහයක්. සියලුම මාධ්‍ය සගයන්ටයි මේ ආරාධනය. මෙල්බර්න් නගරයේ ඉන්න දක්ෂයන් දෙස නෑසූ කනින් අන්ධ දෙනෙතින් බලා ඉන්න එපා. ඔවුන් ගැන කතා කරන්න.
1: මතක පොතින් එක පිටුවක්.
2: අපේ ජීවිතවල සුන්දර මතක සටහන් අපමණයි. ඒ මතකයේ සොයා යන ගමනයි මේ. අද මතක පොත දිගහරින්නේ ප්‍රවීණ ගායක රෝහණ කරුණාරත්න.
3: මට මතකයි, මම හිතන්නේ ඒ අවුරුද්ද 1963 විතර. මම එතකොට මේ ඉගෙනුම ලැබමින් සිටියේ ජාගල විද්‍යාලයේ. මම 6 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගත්තා. ඉතින් එහෙදී මම සින්දු කියනවායි කියලා දන්නවා. ඉතින් ඒක නිසා මට අවස්ථාවක් ලැබුණා සාහිත්‍ය සමිතියේ ගීතයක් ගායනා කරන්න. ඉතින් එතකොට මම කල්පනා කරා මොකද්ද කියන්න සින්දු කියලා. මගේ පොඩිම අයියා එක්ක මම කතා කරා මොකද්ද මට මං ගායන ඕන ගීතය කියලා. එයා කිව්වා මගේ ළඟ පැටියක් තියෙනවා, ඒ පැටියේ තියෙන ගීතයක් පාට කියන්න පුළුවන් කියලා. පස්සේ මං කිව්වා හැමනම් මට ඒක මේ ලියාගන්නත් ඕනේ, සින්දු කියන හැටි මට අහගන්නත් ඕනේ කියලා කියනකොට ඒ කොහොමද මේ මං දැන් දැනගන්නේ සින්දුව. ඊට පස්සේ එයා කිව්වා මොකද අපි ළඟ අපේ ගෙදර ඉස්සර තිබ්බ ග්‍රැම්ෆෝන් එකක්. පස්සේ ඒක කැඩිලා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ එයා කිව්වා එයාගේ මෙකැනෝ සෙට් එකෙන් එයාට පුළුවන් එක හදන්න කියලා. මෙකැනෝ සෙට් එකෙන් හදලා මෙහෙම කරකවනකොට අතින් අර ඉස්සර කාර් ස්ටාර්ට් කරන්න කරකවන වගේ එකක් තියෙනවා, පොඩි එකක්. ඒක කරකවනකොට පැටියේ කරකිනවා. පස්සේ මෙයා ඒකේ මේ හතක් වගේ එකක් ඒ මෙකැනෝ සෙට් එකෙන් හදලා ඒකට ගිනි පෙට්ටියක ඇතුලේ කෑල්ල දාලා ඒකට ග්‍රැම්ෆෝන් කටුවක් එකකින් ගහලා කොලේකින් ගොට්ටක් හදලා ඒ ගොට්ට ඒ ගිනි පෙට්ටිය ඇතුළේ කෑල්ලට මෙහෙම රිංගුල සිමහිලක් හදලා තිංගලා දැන් අර අතින් අර කරකවනකොට සැටියේ කරගෙනවා ග්‍රැම්ෆෝන් කටුව අර ඉර දිගේ යනවා. එතකොට තමයි ගීතය මේ වාදනය වෙන්නේ. පස්සේ ඔක ලියලා මම ගාක්ෂරයක් මේ හොඳ පුහුණු වෙලා ඉවරලා මේ ගියා. ඉතින් මං ඔය ජාගල විද්‍යාලයට ගිය අලුත මගේ පළවෙනිම මේ සාහිත්‍ය සමිතියේ ගීත ගායනා කරපු ගැන මම කියන්නේ. ඊට පස්සේ මම දැන් ගීත ගායනා කරා මං ගියා වේදිකාවට ගිහිල්ලා සභාවෙන් අවසරයි මම මෙතන පැමිණියේ ගීතයක් ගායනා කරන්න. කෙලිවෙරලා මම ගීත ගායනා කරා. සංසාර සයුරුපීනා දිනුවේ මගේ තිලෝනා, සංසාර සයුරුපීනා, සංසාර සයුරුපීනා දිනුවේ මගේ තිලෝනා, සංසාර සයුරුපීනා කියියා මම ඉතින් ඒ වචනයත් එක්කම කාලෙට ගීතේ ගායනා කරා. ඉතින් ගොඩක් කට්ටිය ගොඩක් සතුටු වෙලා මට මතක ගොඩක් කට්ටිය ඉතින් අපුරු ගැහුවා හැම. ඒ ගීතේ ඉතින් ඒ ගායනා කරලා තිබුණේ මේ ගෑනුක් කෙනෙක් කටහඬක් ඒකේ තියෙන ඉතින් කවුද කියලා හොයාගන්න බැත් ඇටි ඇය මෙකිලා තියෙන මැද ගහලා තියෙන්නේ අර හිස් මාස්ටර්ස් වොයිස් ද මොකද කියලා මට මතක හැටියට. ඒක නිසා මේ කවුද මේ ගායනා කරන ගායිකාව කවුද කියලා මට හොයාගන්න බැරුණා. මෑතකදී මම ගුවන්විදුල සමන්දීන ඉන්නකොට ගීතයක් යනවා. මේ ගීතේ ගායනා කරන්නේ අල්හජ් මොහිදින් බෙක් කියලා. ඒ ගීතේ යන සංසාර සයුර පීනා දිනුවේ මගේ තිලෝනා, සංසාර සයුර පීනා කියලා මේ මොහිනි බෙක් මහත්මයා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. ඒතකොට මං කල්පනා කළා එදා මං කිව්වේ ඔය වචන ටිකමයි. හැබැයි ගෑනු කෙනෙක් කිව්වේ මේ හරි වේගෙන් ඒ ගීතේ මේ කිව්වේ. පස්සේ බලනකොට වෙලා තියෙන ඉතින් මේ අර මගේ මේ අයියා හදපු මෙකෙනෝ සෙට් එකේ මේක ධාවනයේ කලි සැටිය. ඉතින් මෙයා හයියෙන් කරකවන සැටිය හයියෙන් කරගිලා අර මේ මොහිදින් බෙක් මහත්මයාගේ කටහඬ මට හැෙන ගෑනුත් කෙනෙක් කටහඬ වගේ. ඉතින් හරි ඉක්මනටම ගීතයත් ඉවර වුණා. ඉතින් මේ බලනකොට ඒක කියන්නේ බොහොම ගැඹුරු කටහඬක් තියෙන අල්ලාජ් මොහිදින් බෙක් මහත්මයා. පස්සේ ඉතින් මම මට තේරුණේ ඉතින් අරයා හරි වේගෙන් නෙමෙයි ධාවනය කරන්නේ. එයා හයියෙන් කරකවනවා, සැකියත් හයියෙන් කරගෙනවා, ගීතයත් හයියෙන් යනවා. මොහිදින් බෙක් මහත්මයා කටහඬ ඇහෙන්නේ ගෑනුත් කෙනෙක් වගේ. ඉතින් මට හිතුණා එදා ඒක කියලා මට මිනිස්සු මේ අපුටි ගැහුවා මොකක් සන්තෝෂ වුණා. ඉතින් බලනකොට ඇත්තම ගීතය ඉතාමත් මේ අඩු ලයිකින් ගැයෙන මේ ගීතයක්. ඒක තමයි මගේ මතකය.
2: අපේ ජීවිතවල සුන්දර මතක සටහන් අපමණයි. ඒ මතකය සොයා යන ගමනේ අද මතක පොතෙන් පිටුවක් දිගහැරියේ රෝහණ කරුණාරත්න.
4: කොහොමද මචෝ, මම හිතුවා උඹ අද පරක් වෙනකොට වැල්ට එන එකක් නැහැ කියලා. ඊයේ ඉතින් පසළොස්වක පෝයනේ උඹ කිව්වනේ මුදලාලි වගේම මේ පෝයදා ඉඳලා සිල් ගන්නවයි කියලා. ඉතින් උඹ පෝයට සිල් ගත්තද?
5: ඔව් බං, මං සිල් ගත්තා.
4: අනේ මචං, මේ සැරේ සිල් ඇත්තන්ට දාන දුන්නේ අපේ පහළ ගෙදර ගුණපාල මාමලගේ ගෙදර ඉන්නේ. මටත් කතා කළා නැන්දයි මාමයි. ඉතින් මං දාන වැඩවලට උදව් වුණා. මං ඉතින් දානෙත් බෙදුවා. හැබැයි ඉතින් මං දැක්ක මේ උඹගේ පවුල නම් හිටියා, ඒ වුණාට උඹ නම් මං දැක්කේ නෑ. එතකොට උඹ සිල් අරගෙන හිටියේ නැද්ද?
5: උඹට කියන්න මචං, පවුල ගෙදර නැතුණාම ගෙදර නිකන් පන්සල වගේ. ඉතින් මං ගෙදර ඉඳන් සිල් ගත්ත බං.
2: චින්තක සිරිකුමාර, ගාමිණී පැලැඳ, පිටපත ගාමිණී පැලැඳ. අදත් සමුගෙන යන්නටයි සූදානම. කොයිතරම් කරදර තිබ්බත් ජීවිතය ලස්සනයි කියන එක හැමතිස්සෙම හිතන්න. ශනිදා සාදය සම්පාදනයකට ඉදිරිපත් කළ මම ජගත් ජේ එදිරිසිංහ ලබන සතියේ නැවත හමුවෙමු.